0: ඉතින් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා අපේ දායබර ශ්‍රාවකයන් සියලු දෙනාට. ඉතින් අදත් අපි එකතු වෙන්නේ ෆොයිබී ශ්‍රී ලංකා කණ්ඩායම ගෙනේන බදාදා සඳල් සමග. වෙනදා වගේ 0482 0902 0981 දුරකථන අංකය ඔස්සේ ඔබට අප හා සම්බන්ධ වන්නට පුළුවන්. ඉතින් අද මැදිරිය හරිම විශේෂයි. එහෙම විශේෂ වෙන්න හේතුව ශ්‍රී ලංකාවේ දශක පහකට වඩා කාලයක් ශ්‍රී ලාංකීය සිනමාව රාජ කරපු ශ්‍රී ලාංකීය සිනමාවේ අපට ඉන්න අද විශිෂ්ටතම එක්කෝ අපි ලෙජන් කෙනෙක් කියලා කිව්වොත් කිසිම වරදක් නැහැ. ඔව් බොහොම නිහතමානි. නමුත් අපේ සිංහල සිනමාවේ අග්‍රගන්නේ ලකුණක් ඔහු. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා බන්දු සමරසිංහ. ආයිබෝන් බන්දු ඔබතුමාට.
1: ආයිබෝන් ෆොයිබී ගොන්නුදිරියට ස්තුතියි. අද මාව කැඳවපු එක පිළිබඳ.
0: ඉතින් අපි එතුමන් සමගයි මේ පිළිසඳරය දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් තාක්ෂණයෙන් අපිට සහාය වෙනවා නිරාජ්. ආයිබෝන් නිරාජ්.
2: ආයිබෝන් දුෂාන්.
0: ඒ වගේම තමයි මේ ෆේස්බුක් ලයිව් එක ඔබ වෙත ගෙන එන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා බුද්ධික. ආයිබෝන් බුද්ධික. ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා බන්දු සමරසිංහයන්. මුලින්ම ඔස්ට්‍රේලියාවට පාත බලා පළවෙනි ඔහුගේ බන්දු ලයිව් ෂෝ එක පැවැත්වෙන්නේ ගෝල් කෝස්ට්. ඉතින් එහි සත්තාරකත්වය හොබ කණ්ඩායමේ සමන් මල් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයිබුවන් සමන් මල් ඔබට. ඉතින් බන්දු සමරසිංහයන් සමගයි අපේ මේ හෝරාව ගෙවෙන්නේ. වසර 9කට පස්සේ බන්දු මහත්තයා බන්දු ලයිවින් කොන්සර්ට් නැවතත් වේදිකාවට එනවා. මං හිතන්නේ විශිෂ්ට ප්‍රසංගයක් ශ්‍රී ලංකාවේ නෙළුම් පොකුණ රගහලේ අවසන් වෙලයි ඔබ ඔස්ට්‍රේලියාවට පය තබන්නේ. ඉතින් අපිට කියන්නකො කොහොමද නෙළුම් පොකුණ රගහලේ බන්දු ලයිවින් කොන්සර්ට් තිබ්බ ආකාරය?
1: මේ ඇත්තටම මේ ඒක විශ්ම කර්ම දෙයක් කියන්න අපහසු තත්ත්වයක් තියෙන්නේ. ඇත්තටම මේ වෙලාවේ මගේ රසික රසිකාවියන්ට සතුටින් දැනුම් දෙනවා දරුවෙක් ඉපදිලා දෙමාපියන්ට ඒ දරුවා වෙනුවෙන් මිනිස්සුෝ විනෝද වෙනවා කියන්නේ. අපි කොහොමද දරුවෙක් ඉපදෙනවා දෙමාපියන්ට මුළු ලෝකෙම. ඒ දරුවා උස්මාත්වල ලොකු වෙලා ඉතින් වැදගත්කමත් පොඩ්ඩක් රැකගෙන හිතට සාන්තියක් ගෙන දෙන දරුවෙක් බවට පත් වෙලා ඒ දරුවා උස්මාත් වෙනකොට මිනිස්සෙක් බවට පත් වුණොත් හෘද ස්පන්දය මිනිස්සෙක් හා සමාන වුණොත් ඔහු නියතමානී වුණොත් ඔහු ඇත්ත මිනිසෙක් වුණොත් පමණයි ඔහුට රසික රසිකාවියෝ පිරිසක් හිටියත් ඒ පිරිසට hina යන්නේ ඒ hina ගස්සනම නෙවෙයි hina hina එම hina එනවා කියන්නේ ඒක සහජ කුසලතාවකට වඩා මේක අද්විතීය උප්පත්තියක්. ඒ මගේ තාත්තට අම්මටයි. ඒතර ඒ තාත්තයි අම්මයි මම බිහි කරපුවම ඒ තාත්තගේ අම්මගේ හත්මුතු පරම්පරාවයි. මගේ සීයල අත්තල මුත්තල කිරිකිත්තල පෙර භවයේ ඉඳන් හරි බලාගෙන මට කරපු ආශිර්වාදයක් තමයි එදා නෙළුම් පොකුණේ උන ඉතාම විශ්ම කර්ම පැය තුන පැය දෙකහමාරකට ෂෝ එක කරා නෙළුම් පොකුණේ කොළඹ 7 කුණුදුවත්ති සෙඩ් එක ඉස්සරහා තියෙන මහා ගොඩනැගිල්ල 1400කට විතර කිට්ටු වෙන ජනතාවක් එක්ක මුළුමහත් රටේ සෑම ප්‍රදේශයකින්ම වගේ මට ආචාර කරපු වෙලාවේ ෂෝ එක අවසන් වෙලා මගේ රසික රසිකාවියෝ බලන්න මම ගියා උඩු මහලට. මම එනවා කියලා කිව්ව නිසා මම මගේ අනිත් මේ ලෝකේ ඉන්න රසික රසිකාවෙන්ට ආදරෙන් කියන්නේ. ඒ අය මාත් එක්ක ෆොටෝ ගන්න ගමන් මට ලොකුම ප්‍රශ්නයක් තමයි අනේ මේ ලෝකේ ඉන්න මගේ රුචිකත්වයේ හදවතේ තියෙන මිත්‍රයන්ට මම මේ කියන්නේ දරුවන්ට පුතේ රසිකයන් කියන කොටසක් ඇවිල්ලා ෆොටෝ ගත්තට පස්සේ නැමිලා වැඳලා ගියානේ මට. ඉතින් එතින්දි මට මං කොහොමද හිටගෙන ඉන්නේ? ඒ කියන්නේ සීයල වඳිනවා ආච්චිලා මාමලා නැන්දලා දරුවෝ එතකොට සාමාන්‍ය විනිවිද පේන ස්ත්‍රියන්, විනිවිද පේන නෝන මහතුරු, මහත්තයා ඉදිරියේ නෝන වඳිනවා මන්දු සම්රතිංගට. ඉදිරි මම මගේ ඇඟ ඉරිවැටලා තියෙනවා. හේතුව මේක දරා ගන්න බෑ, හේතුව හොයා ගන්න බෑ. ඒතර හේතුව හොයන්න මම රසිකයෝ ගාව හිටියේ නෑ. මොකද රසිකයෝගේ රුචිකත්වය මට නෑ. මම කරා මිසක් මගේ රාජකාරිය, මගේ කොටස මම ඒක දැක්කේ නෑ. ඒක දැක්ක අය තමයි දැන් මේ ආචාර කරන්නේ. ඒතර මේක නීතිමානිය කියන්නේ මේ මහා පුදුම දෙයක් කරලා ආවේ. නමුත් ඒ පුදුම දේ උඩ මේ රටේ මේ ලෝකේ කොහෙවත් මම ප්‍රචලිත වෙන්න ඕමනා නෑ. ඒ නෙළුම්පොකුණේ වෙච්ච සුවිශේෂී සද්දය, ඒ නෙළුම්පොකුණ පුරා සිසාරාගේ සද්දය ආමි හමුදාවෙන් තමයි පාලනය කරන්නේ. මුළු ආමියගේ සියලුම මහතුන් පුදුමයට පත් වෙච්ච විශ්ම කර්ම දවසක් තමයි අගෝස්තු 25 6:30 ඇතුළු 9:30 වෙනකන් නෙළුම්පොකුණ ඇතුළු. එතකොට ඒක මට ප්‍රශ්නෙකුත් නෑ. මං ඒක ඇඟට අරගෙන මට අපහසුයක් කරගත්තේ නෑ. අනේ බ්‍රිස්බන් වලත්, මෙල්බන් වලත්, ගෝල් කෝස්ට් වලත්, සිඩ්නි වලත් මේ ෂෝ එක පෙන්වනකොට දෙන්නෙක් හිටියත් මගේ ආදරණීය රසිකයෝ දෙන්නට මගේ උප්පරිම සතුට ලබා දීලා තමයි මම ඔස්ට්‍රේලියාවෙන් පිට වෙන්නේ. ඒ හින්දා මං ඒ ගැන උදම් අනන්නේ. ඇත්තටම මේ වෙලාවේ මේ ගුවන් විදුලි හරහා කියන්නේ ස්වභාවික දෙයක්. මේක විඳින්න පුළුවන් මිනිස්සෙක් සිටියොත් විතරයි මේ ගමන ඒ කලාකරුවට යන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා නිර්මල, වැදගත්, නේතමානි තමන්ට එන විසිල්හඬ, අප්පුඩි නාදේ ලබන්න තමන් ප්‍රතිපත්ති ගරුක මිනිස්සෙක් වුණොත් විතරයි මගේ රසිකයන්ට මං දිහා බලාගෙන ඉන්නා වෙන්න පුළුවන් වෙන්නේ. එයින්ද මම ඒක රැකලා තියෙනවා. අද ආඩම්බරයි, මම පළවෙනිදට ගෝල් පෝස්ට් රංගහලේ ඉන්නවා. ඉතාලම මම දැක්කා. දැන් අද මම ගිහිල්ලා ආවේ ඒ රංගහලට. මට ඉතින් මට චූටි අහිංසක දුකක් තියෙනවා. පුටු ටික දිහා දැක්කම පුටු තියෙන්නේ මම හිතන්නේ ඔය 150ක් වගේ කියලා තමයි තේරෙන්නේ. මට ඉතින් දුකයි, හෝල් එක ලොකු වුණේ නැත්තේයි කියලා. ඊට වඩා තත්ත්වය තමයි මං ආපු දුරේ හැටියට හෝල් එක දැක්කම හෝල් එක ඉතාම හැඩයි, ඉතාම වැඩදායි, පුටු අඩුයි. එතකොට පුටු අඩු වෙනකොට මගේ හාස්‍ය රසේ අඩු වෙන්නේ නැහැ. මොකද මම දෙන්නේක්නේ බලාපොරොත්තු වෙන්නේ. මම මේ සීට් 150න් බලාපොරොත්තු වෙන්නේ දෙන්නයි. ඒ අවංකවම ඇත්ත. ඒකට මම බය නැහැ. ඒකට මම බය. හැබැයි ඒ දෙන්න මම සනසනවා නිරෝගී සම්පන්නිය ලැබෙන්න. මේ මුළු මාත් ශරීරයේ සෞඛ්‍ය, ස්නායු පද්ධතිය සතුට වෙලා පැය දෙකමාරක්, ඒ සතුට තුළ සියලුම රෝග නිදාන අඩු වෙලා, නිර්මල වෙලා, නිහඬ වෙලා, ඒ ෂෝට් ටයිම් මෙමරි ලොස් එක නැති වෙලා. පෑන තිබ්බ දැනින් මතක නැහැ අද. එහෙම ඒ වෙන්නේ තමන්ගේ සිත සැලුනම. එහෙනම් මේ පැය දෙකමාරෙදී සියලු මිස්නාවි සතුටු කරලා මම නිරෝගී කරනවා කියන ප්‍රාර්ථනාව තුළ තමයි වෙන්නේ. මිස් කරන්න එපා බුදු මහතුනේ.
0: ඔව් වන්දනාත්ම මං හිතන්නේ ඔබ කිවාට නිහතමානී වේ ලෙස ඔබ අපට අතිශයින්ම ශ්‍රී ලංකාවේ කලාව ගත්තොත් එහෙම සිනමාව වේවා, රූපවාහිනිය වේවා, වේදිකාව වේවා, රේඩියෝ වේවා, අපි දැන් බොහොම චුට්ට වෙලාවකට කලින් කතා කරා, රේඩියෝ වේවා, මේ සකල කලා මාධ්‍ය තුළ රජ කරපු කෙනෙක් ඔබ. අපි බන්දු ලයිව් ගැන නැවතත් කතා කරමු. අපි ආරාධනා කරනවා බන්දු සමරසිංහයන්ට ආදරය කරන සියලු දෙනාට එකතු වෙන්න කියලා. අගෝස්තු 1 වෙනිදා ගෝල් කෝස්ටි හෙලන්ස්වේල් ලයිව් ඔඩිටෝරියම් එකට, ඒ වගේම අගෝස්තු 8 වෙනිදා බ්‍රිස්බේන් හි මෑන්ස්වේල් ටවර්න් ඔඩිටෝරියම් එකට. ඉතින් අපි මේ දශක පහකට වැඩි කාලයක ශ්‍රී ලංකීය කලාව තුළ
1: චිත්‍රපටි 92ක් තිරගත කරලා
0: ශතකයට බොහොම ආසන්නයි. ඉතින් මේ ආකාරයෙන් කළ හැකි රඟුම් පාල කළ යුතු රඟුම් පාල ඉන්න වෙලාවක. අපි පොඩි සිංහාලෝකනයක් කරමු, කොහොමද මේ අපේ සිනමාවේ යුග ගණනාවක් පවුණා. ඒ යුග ගණනාව තුළම ඔබගේ නාමය එලෙසම රැඳී තිබුණ සිනමාවේ. ඉතින් අපි පොඩි අවලෝකනයක් කරමු, කොහොමද කලාවට පිවිසුනේ, සිනමාවට පිවිසුනේ, එතනින් පස්සේ කොහොමද මේ ගමන වර්තමානයේ දක්වා එන ගමන ගැන පොඩි මතක් කිරීමක් කළොත්.
1: මට මතකයි පුදුම රහසක් ඒක. ඒක ඒ රහස කෑගල්ලෙන් පටන් ගත්තේ. කෑගල්ල පුරවරේ හැදුණු වැඩුණු දරුවා බන්දු, ගමේ ප්‍රසිද්ධ වුණේ පොඩි මහත්තයාගේ පුතා කියලා. ඉන් අනතුරුව කෑගල්ලේ සාන්තමරියම් මහාවිද්‍යාලයේ ශිෂ්‍ය බවට පත් වුණාට පස්සේ කෑගල්ලේ සාන්තමරියම් මහාවිද්‍යාලයේ සිසාරා ඉදිරියෙන් තියෙන කෑගුළු මහා ක්‍රීඩාංගනයේ සිසාරා සියලුම තනකොළ ගහක් යටතේ දෙපයෙන් හිටගත්ත චූටි බන්දු මුළු නගරෙම හිනස්සලා තමයි සිනමාවට ආවේ. ඒ මුළු නගරෙම මම ෆුට්බෝල් මැච් එකකට මම ෆුට්බෝල් ගහනවා. මං ක්ලබ් 7කට සෙල්ලම් කරා රයිට් එක්ස්ට්‍රීම්. කෑගළු දිස්ත්‍රික් ටීම් එකේ මම ගෝල් කීප් කරා. කෑගළු දිස්ත්‍රික් ටීම් එකේ රයිට් එක්ස්ට්‍රීම් සෙල්ලම් කරා. මම ඉන්නවනම් ග්‍රවුන්ඩ් එක පිරෙනවා. මං දන්නේ හේතුව. මම ඉන්නවනම් ග්‍රවුන්ඩ් එක පිරෙනවා. මන් දන්නේ හේතුව. මම කෑගල්ලි සල්ගාදුව ගාව තේ බොන්න ගියාම සල්ගාදුවේ මගේ ඒරියාකේ සෙනග වැඩි වෙනවා. මට තේරෙන්නේ මගේ එක එක මගේ හිතවත් ළමයි ඉන්නවා කියන්නේ සාමාන්‍ය කතාවට කියනවා අපේ සෙට් එක එනවා කියලා. ඉතින් හැබැයි එහෙම සෙට් මට නම් තිබ්බේ නැහැ. කට්ටියක් හිටියා. ඒ හැමෝම ඉති සතුටු වෙන්නේ. මට තේරුන්නේ නැහැ ඇයි මේ සතුටු වෙන්නේ මට කියලා. ඔන්න ඔයි ටික දැනගත්ත යාළුවේ තමයි මාව සිනමාව කියන සිනමාපටයට සම්බන්ධ කරේ. මිල්ටන් ජයවර්ධන හරහා සේන සමරසිංහ මුණ ගැහිම, සේන සමරසිංහ නෑ ඥාතියෙක් වීම. එතකොට මිල්ටන් ජයවර්ධන කියන අක්කර පහෙන් ආපු රංගන ශිල්පියා කෑගල් පුරවරේ ඒ මිත්‍රත්වය තුළ නිකන් දැනිච්ච දෙයක් මිල්ටන් තුමාට. මොහු අපි කරන පින්තූරේ තදාටම වගේ ඒකේ තව එක සීන් එකක් තියෙනවා. ඉතුරු වෙලා මහරජා සංවිධානයේ පිටකොටුවේ ගොඩනැගිල්ලේ ඔෆිස් එකේ පීඑන් කෙනෙකුට මේ බන්දු අදාගත්තොත් හොඳයි කියනවා වගේ පොඩිදි. එහෙම එකක් මිල්ටන් සමුදරයට ඉතිලා තිබිලා අද මතක් කරා. තාට පස්සේ මමට ලැජ්ජයි තුනා. මං කව මිල්ටන් මං සිංහල බින්දුරු ඇඩ් කරන්නේ කම්මැලි. මට පුළුවන් නම් ඉංග්‍රීසි බින්දුරයක් හින්දි බින්දුරයක් දෙන්න, දමිළ බින්දුරයක් දෙන්න. ඇයි බන්දු එහෙම කියන්නේ? සිංහල ඔයා සිංහලනේ. නෑ මම සිංහල වෙන්න පුළුවන්. මට කම්මැලි සිංහල බින්දුරු. මේ ඒ කාලේ මට හිතිච්ච එක. මොකද කරත්තයක් එන්න ගත්තම පිච්චර් එකේ කෑගල්ලේ ඡායකේ වරු ගණන් කරත්ත යනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි බින්දුරකේ නෙමෙයි සීරියල් ෆිල්ම් එක ගම පුටු කඩාගෙන එහා පැත්තට ගියා, මෙහා පැත්තට ගියා. You wake is not way down your right smile. පහ ගලගාපන් කුඩු වෙනවා. අපිත් ගැලරියෙන් මිස වෙනවා එළියට. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන චිත්‍රපට තමයි ওই ඉංග්‍රීස් ෆිල්ම්ස්. හින්දි ෆිල්ම්ස් වල තිබ්බ සුන්දරත්වය තමයි ඉස්කෝල යන කාලේ මම ඕ ලෙවල් විතර කිට් වෙනකොට මේ ආදරේ කියන එකක් හැංගිලා තිබිලා මතු වුණා ආශාපාරයකින්ද. ඒ කියන්නේ ඉදමතර ආදරේ කියන එක මතු වුණා ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල් සංක ජයකිසන්. ඒ කියන්නේ
2: කොයි චපුරා හැමතයි ਮੇਰੇ ਸੰਗ ਆਏ ਲੇ ਲਾ ਲਾ ਲਾ ਲੇ
1: ਅਰ ਇਹ ਵਈ ਇਹ ਸੰਗੀਤ ਰਾਵੇ ਮੈਂ ਹਦਵਤੇ ਹਾਰਟ ਇੱਕ ਕਢਾ ਗਨ ਬ੍ਰੇਨ ਇੱਕ ਅਪਸੈਟ ਕਰ ਗਨ ਨਿਕੰ
2: ਸੌਸ਼ਾਲ ਪਹਿਲੀ
1: ਇਹ ਪ੍ਰਸ਼ਨ ਹੈ ਵਾ
0: ਪੜੀ ਪੜੀ ਆਦਰ ਇੱਤ ਇੱਕ ਨਿਕੰ
1: ਇਹ ਆਦਰ ਨਿਲਾ
2: ਦਿੱਬਾ ਚੁਆਦਾ ਕੀਆ ਬੂ නිබන පරේගා.
1: මම ගායකෙක් නෙවෙයි බුදු පුතුනේ, නෝන මාතුරනේ. මේ කියන කතාවට හැඩ වෙන විදිය බන්දු මෙන්න මේ හැඩේ තමයි මිල්ටන් ජයවර්ධන දැක්කේ. ඔයින්ද තමයි මිල්ටන් ජයවර්ධනට මම කිව්වේ මාව එක්ක දමිල පින්තූරයකට ගන්න. අනේ මිල්ට ඇයි බන්දු මචං, මට මිල්ටන් දැන් ඩිරෙක්ටර් කෙනෙක් එයා, ඒනට මට කියන්නේ මචං කියලා. මමත් ඉතින් චරිතයට කියන්නේ මචං. එහෙම දැන් මචං කෙනෙක් තමයි මගේ පළවෙනි ඩිරෙක්ටර් මිල්ටන් ජයවර්ධන නිෂ්පාදක සේන සමරසිංහ. නමුත් එහෙම සේන සමරසිංහ යන පළවෙනි නිෂ්පාදක වුණාම මම රහසක් බවට පත් වුණා. එදා ගෙදර කිසි කෙනෙකුට කිව්වේ නැහැ, මගේ යාළුව මිත්‍රෝ කෑගල්ලේ ෆුට්බෝල් ක්‍රීඩා පිටියේ කිසි කෙනෙකුට කිව්වේ නැහැ. සල්ගාදුවේ හැමදාම හැන්දයි පහමාට කිරිත එකක් බොනෝ, ස්පෙන්ච් එකක් කාලා, ඒකේ චයිනිස් රෝල් එකක් වගේ එකක් කනවා. මුළු ලංකාවේම තාමත් ඒ රහ අපිට දැනිලා නැහැ. ඒකේ තියෙන ස්පංචයත් පුදුම රසක්. ඒ ස්පංචේ කාලා මම හිතන්නේ ඉස්කෝලේ ගිය මහතුරාද නාසයකෙත් ඉන්නවා. මම හිතන්නේ ස්පංචියේ පවර් එකෙන් තමයි නාසගේ පවර් එකෙන් නන්නේ වෙන්න පුළුවන්. ඒක හොඳයි හඳට යන්න. අපිට ඉන්න නම් හොඳ නැහැ. මොකද මමත් නාසයකට මම තුන් පාරක් ගියා හරි චෝක්. ඒකට මම ගොඩක් හිටියේ එළියේ තමයි. මොකද නීල් ලාම්ස්ටන් තුමන්ගේ ඇඳුම් එල්ලලා තියෙනවා අර එමේ. ඉතින් මම නෙමෙයි නමහලා තියෙන්නේ. ඉතින් මට ඉතින් සම්බන්ධ නැති මම එළියේ හිටියා. අර පිටාන කොළ පිස්සේ අර මේ ලොකු රොකොට්ටක දිහා බලාගෙන. පස්සේ ජැක්සන් ඇන්තනී සහෝදරයා කියනවා, "බන්දු ලොක්කා එන්න නැද්ද ඇතුළට? ඔයා යන්නකෝ." මම ඉතින් මොකුත් කියන්නේ, ඒවා ඔක්කොම මගේ රහස්. ඒ හේතුව කිව්වෙත් නැහැ. චන්න විජයවර්ධනලා මාලනී ෆොන්සකා තුමිය අර මේ ඔක්කොම මට කතා කරනවා. ස්වර්ණමල්ල ආරච්චි ඔක්කොම රිදීරයක් ප්‍රසංගයට මම ඔස්ට්‍රේලියාවට ආපු වෙලාවෙත්, ඇමරිකාවට ගිය වෙලාවෙත්, ඔය ඔස්ට්‍රේලියාවෙත් එකපාරක් ආපු වෙලාවෙ ඔන්න කොහෙද කඳුවලට යන්න නැතුව මම ගියේ නැහැ. මම මගේ කාමරේ හිටියා. ඒ කඳු හදලා තියෙන්නේ මම නෙමෙයි ඉන්නේ. කඳු හදලා තියෙන්නේ මේ පිහිටීම එක. ඉතින් ඔය කන්ද උඩට ගිහලා නිකන් අර මේ ගලප් පෙරෙලා මම හොම්බෙන් ගියා නම් කවුරුත් මාව මේව කරන්නේ මොකටද? ඔය දැන් දැන් ඔල්ල ඇවිදින්. දැන් ලංකාවෙත් ඔය ඇල්ලට යනවා කට්ටිය. ඇල්ලට ගිහලා වෙන මිනිස්සු ගිහින්ද පොඩ්ඩක් නාන්න ගිහලා හතර දෙනාම නැහැ. ගෙදර හිටපල්ලා. පිස්සුද මන් දැන් මන් දැන් මන් ඇල්ල නෙවෙයි වැල්ලට ගියත් එච්චරයි. නමුත් මේකයි ප්‍රශ්නේ. දැන් මිල්ඩන් මාව ගත්තා. කොහොමරි ඇවිල්ලා ආන්ඩලා කළා කවුරුත් දන්නේ. මම ඊට පස්සේ රහසක් වුණා. ගෙදර කට්ටියට කිව්වේ නැහැ. මේක තමයි විශේෂත්වය. මේ කතාව මේ ගුවන් විදුලියේ කියනවා මිසක් මේකට කිට්ටෙන් මම ආපු විදිහ චුට්ටක් පවසලා තියෙනවා යම් යම් නාලිකා හරහා, ගුවන් විදුලි නාලිකාවල් හරහා. නමුත් මේ චුට්ට කියවිලා නැහැ. මම රහසේ පාන්දරම මේ ඔය තිරගත කිරීම කරන්න පිටකොටුවට එනවා. කෑගල්ලේ පොල් ගහවල බස් එකේ නැගලා පාන්දර 4ට පොල්ගහවල කෝච්චියට එනවා. කෑගල්ලේ රංගවල අන්දීන එනකොට කිසි කෙනෙක් රංගවල දන්නේ නැහැ. අපේ ගෙදර දන්නෙත් නැහැ. මං රෑ එළි වෙනකන් එළි හෙව්වා කළු පාට ජෝන් වයිට් සපත්තු කොට මන්නේ ගොම්බూరు ගතියක් ගන්න. ඊට පස්සේ හම්පට සර්ට් එකක් හොයාගත්ත කෙනෙක්ගෙන් ඔෆිස් එකේ රෝල් එකක් තියෙන ඉඳ මට ඒ කාලෙත් පොඩි ශක්තියක් දීවා. මං කලාව විතරයි පාස්, ආර්ට් පාස්. මං ඕ ලෙවල් වැඩ ඔක්කොම හරියම වැඩගත් පිට ඔක්කොම ෆේල් වුණා. ඉතින් හේතුව මගේ අමතර වැඩ නිසා. ඒකත් එතකොට ඕම් කියලා තියෙනවා. ඉතින් කියපු ආපහු මේ ගුවන් විදුලි කියලා නිකන් අමි ගතියක් කරගන්න ඕන නෑ. කෙසේ වෙතත් මේ ගමනේ පොල්ගහවල ඇවිල්ලා කෝච්චිය නැගලා ගිහිල්ලා ඇවිල්ලා රහසක් වෙච්ච එක එහෙ ගිහිලා මහරජා සංවිධානය ඔෆිස් එකට ගිහිල්ලා ඒ වැඩේ කළා. ගෙදර ඇවිල්ලත් රහසෙම හිටියා මාස 6ක්. මාස 6ෙම කිව්වේ නෑ කාටවත්. හොඳම යාළුවට කිව්වෙත් නෑ. ඔය තමයි මගේ රහස්. මම මේ රසිකයන්ට කියන්නේ ඔබේ දරුවන් කලාවට සම්බන්ධ නම් සම්බන්ධ වුණා කියලාවත් කාත් එක්කවත් කතා කරන්න එපා. සම්බන්ධ වුණ දවසට නිස්සද්ද වෙන්න. අම්මලා තාත්තලා පුත්තු දුවලා හදනවා. පන්තියකට දාපුවම දාන්න. ඒ දැම්ම කියලා කියන්න යන්න එපා. පන්තියේ තිවිච්චාවේ. අම්මයි තාත්තයි නෙමෙයිනේ පන්තිය ඉගෙන ගන්නේ දරුවන්. ඔය ඉගෙන ගත්ත දේ. ඔහේ ගිය දේ. ඔහේ උදේට අන්දන්. මේස් කුට්ටම හොදවන්න. පුළුවන් නම් දරුවට කියලාම හොදවන්න. දරුවා දන්නවා එතකොට මේස් කුට්ටම ජරා කරගන්න හොඳ නැහැ කියලා. මලක තියාගන්න පුතුනේ. තමන්ගේ මේස් කුට්ටම තමන් හොදගන්න. අපි එහෙමයි ඉස්සර. ඒ ඉස්සරින්ද නෙවෙයි දැනුත් එහෙම. අදරත් මේ මං ඔස්ට්‍රේලියාවෙ එන්න ඉස්සෙල්ලත් මගේ ඇඳුම් ටික බෑග් කරනකොට ඒක මැද්දේ අපේ නෝන නෙවෙයි මම ඉස්ත්‍රික දෙන්නේ අපේ නෝනට. තාම නෝනට ඉස්ත්‍රික කරන්න පුළුවන්. නමුත් ඒක මගේ පුරුද්ද. මේ නිසා මම කලාවට ආපු එක රහසක් වුණා. ඒ රහස අද වෙනකං මේ චිත්‍රපටි 92ක් තිරගත කළා රංගපාපු මේ රංගන ශිල්පියා කියලා කියනවා. තාම මට ඇඩ් කරගන්න හම්බෙලා නැහැ කියන එක මගේ අදවතේ තියෙනවා. ජනප්‍රියත්වයේ මොකද්ද කියන එක තාම මම සොයමින් ඉන්නේ. අද ගහන විසිල් එක අද ගහන අප්පුඩිය හෙට නැති වෙන්න පුළුවන්. ඒ ඉඳා ගෝල් පෝස්ට් දෙන්නකවත් බුදු මහතුනේ මම සතුටු කරනවා. 150 මාවත් පුටු වලට මම සතුටු කරනවා. 150න් අමතරව 250ක් හිටගත්ොත් තෝල් එකේ ඒත් මම සතුටු කරනවා. ඉඳ ගන්න හිතෙන්නේ නැති විදියට මම සතුටු කරනවා. ඒක මම පුරුද්දක් නෙමෙයි. නමුත් නැවත ගෝල් පෝස්ට් හෝල් එකට අවුරුදු ගණනාවකින් මට එන්න හම්බෙන්නේ නැහැ. මං මගේ රටේ මගේ වාසනාවන්ත කලාවේ ගොඩාක් මට වැඩ තියෙනවා. ටැක් ඉක්මනට. මොකද හේතුව එහෙම නැතුව මේ වැඩ ටික කරගන්න මට බැරි වෙනවා. ඒ නිසා ඉක්මනටම චිත්‍රපට කීපයක් කරන්න තියෙනවා. මේ ප්‍රසංගෙම බන්දුලයි ඔන් ස්ටේජ් ප්‍රසංගෙම නුවර පොළොන්නරුව අනුරාධපුර මහතර ගාල්ල නුවරඑළිය බණ්ඩාරවෙල මීගමුව වෙන්නප්පුව මොරටුව පානදුර කළුතර ඔය වගේ යම් ආදරණීය රසිකයන්ගේ සතුටට මට ගමන් කරන්න මහන්සි වෙන තියෙනවා. පැය දෙකමාරක් තනියම ඉන්නේ මම. මගේ සහයට මගේ කාංචන සමරසිංහ මගේ පුතා එනවා මෙහෙත් එනවා. කාංචන සමරසිංහ මගේ පුතා. පුතාගේ හයියෙන් තමයි ඇත්තටම තාත්තා මේ පාර හිනස්සනේක මම හිනස්සන්නේ. නමුත් මේ සංවිධානය සහ මේ ගමන පිළිබඳ මේකේ විද්‍යුත් පැත්ත මේකේ මේකට විශාල කණ්ඩායමක් ඉන්නවා. අද ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා මේ ප්‍රාන්ත කීපේ ගමන් කරනකොට ඕස්ට්‍රේලියාවේම අපේ රටේ ජීවත් වෙන දක්ෂ විද්‍යුත් පැත්තේ මේකේ ටෙක්නිකල් සයිඩ් එක කැමරාවල් ඒ වගේ සවුන්ඩ් ලයිට්ස් මේවා ආරක්ෂා කරගමින මේවා පෙළ ගැස්වීමට කණ්ඩායම් 3-4ක් ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඔවුන්ට ස්තුතිය පළ කරනවා. එහිඳ මේ ලේසි නෑ. මම තනියම උඩ හිටියට මේක ආලෝක කරන්න විශාල කල්පනාවක් තියෙනවන. පැය දෙකමාර ඉන්න රසිකයන්ගේ ඇස් දෙකට කරදරයක් නොවන විදිහට කන් දෙකට කරදරයක් නොවන විදිහට ඒ මිහිර ගෙනදීමට පිරිස බලා ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ දක්ෂ ශබ්ද නාලිකාවල් හැන්ඩල් කරන මහත්තුරු එයාලට ඒ දේ කරන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් පැය දෙකමාර සුවිශේෂී දෙයක් දරුවන්ට අම්මිලට තාත්තිලාට මාතුරුන්ට නෝන්ලාට ඔක්කොටම මේක විඳින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ මාසෙම රැඳෙනවා ඕස්ට්‍රේලියාවේ. වාසනාවන්ත සුන්දර සුදු මාතුරු අයිතිය ලැබපු පිළිවෙලකට හදපු වාසනාවන්ත සෑහෙන දුකෙන් හදපු හොඳ රටක්. ඒක ආරක්ෂා කරගන්න අපේ රටෙන් මේ රටට ආපු මහත්තුරුන්ටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඒ ටික අවසන් කරනවා. එහෙමනම් කියන්නකෝ තව ප්‍රශ්න තියෙනවද?
0: ඔව් අපි කතා කරමු.
1: හුස්ම ගන්නත් බැරි වුණා නේද?
0: ඔන්න ඒකයි අපි මේ බොහොම අමාරුවෙන් මයික් පැත්තකට කරලා ඊනාව තද කරගෙන ඉදී. ඉතින් අපි මුලින්ම ගීතයකට යමු වෙලා මේ ගීතෙන් පස්සේ අපේ කතාබහ කරගෙන යමු. ඉතින් අද මේ සැනෑව ගෙවෙන්නේ බන්දු සමරසිංහ සමග. ඔබත් එන්න බන්දු ලයිව් එකතු වෙන්න.
3: This bird should be born in its all the case.

0: मगे सुदूर अतरंग पुते।
1: ඉතින් මේ බන්දු සම්රසිංහයන්ගේ මං හිතන්නේ ගුවන් විදුලි සරල ගීයක් මේක සම්බන්ධ කතාවක් තියෙනවා. හැබැයි අපි කතාවට යන්න කලින් නැවතත් මතක් කරනවා අපිට පොඩි නිවැරදි කිරීමක් කරන්නට තියෙනවා. අගෝස්තු පළවෙනිදා ගෝල් කෝස්ට් පැවැත්වෙන උළෙල Helensvale Library Auditorium. In Pasu Agosto 8 වෙනිදා Brisbane හි Acacia Ridge State School Auditorium එකේ තමයි බන්දු Live In Concert පැවැත්වෙන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ බන්දු Live In Concert එක සඳහා සත්කාරකත්වයෙන් දායක වෙන කණ්ඩායම නියෝජනය කරමින් අපේ සමන්මල් ගුණරත්න මහතා. ඉතින් මම එතුමන්ට ආරාධනා කරනවා ඉතින් පොඩි මේ කතා බහට එකතු වෙන්න. ඒ වගේම තමයි ඔහුට තියෙනවා මං හිතන්නේ ප්‍රශ්නයක් අහන්න බන්දුයගේ.
2: ඔව් මං හිතන්නේ අපේ අසන්නන් බන්දු සමරසිංහ කිව්ව නම කිව්ව ගමනින් ඇත්තටම නිතතින්ම මුවගට සිනාවක් නැගෙනවා. ඒ මට තේරෙන විදිහට නම් බන්දුගේ සහජ හැකියාව මූණේ ඉරියව් ඉතාමත් සියුම්ව වෙනස් කරමින් අපිට සිනාවට කාරණයක්, ඒ කියන්නේ નિરાයසෙන්ම අපිව සිනාවට භාජනය කරන්න බන්දුට ඒ සහජ හැකියාව තියෙනවා. ඉතින් බන්දු මං හිතන්නේ බන්දු සමරසිංහ අපේ රංග ශිල්පියා වැඩියෙන්ම ජනප්‍රිය වුණා 1987 දී තිරගත වුණා නොම්බර් 1 චිත්‍රපටිය. ඒ චිත්‍රපටියේ බන්දු සමරසිංහත් එක්ක අපේ තවත් සුවිශේෂ රංගන ශිල්පියෙක් සම්බන්ධ වුණා, ටෙනිසන් කුරේ. මේ තමයි සිංහල සිනමාවේ බිහිවුණු හොඳම විකට යුගලේ. මේ මගින් ඇත්තටම මේ සිංහල සිනමාවට ඒ දවස්වල වීරයාගේ චරිතය බලන්න තමයි කට්ටිය එන්නේ. ඒක වෙනස් වෙලා විකටයාගේ චරිතය බලන්න කට්ටිය සිංහල චිත්‍රපටියට එන්න පුරුදු වුණේ මේ සම්බන්ධයෙන්. ඒකම මම කැමති මතක් කරන්න අපේ අසන්නන්ට මේ බන්දු සමරසිංහයන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ කරන ව්‍යායාමයේ තනිකරම මේ ව්‍යායාමයේ ලැබෙන පිරිවැය අපි වැය කරන්නේ අපේ ගෝල්ඩ් කෝස්ට් පන්සලේ, ගෝල්ඩ් කෝස්ට් බෞද්ධ විහාරයේ වැඩිදියුණු කිරීම සහ ඒ අනිකුත් කටයුතු සඳහා. ඉතින් මං ආරාධනා කරනවා අපේ රසික රසිකයන්ට එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබේ හිතේ තියෙන මනසේ තියෙන ඔක්කොම දුක්කම් කටළු අඩු කරගන්න මොහොතක් හිනා වෙලා ඒ එකම අපිට දායක වන්න මේ පන්සල ගොඩනගන්න.
1: ඔව් මං හිතන්නේ අපේ සමන්මල් සහෝදර මතක් කරා වගේ
3: නොම්බර් 1යි.
1: යස් නොම්බර් 1යි සහ නොම්බර් 1 මතකයත් එක්කම ඔව්. ඉතින් ඔබ දෙපළ මං හිතන රටක් සිනාසයුරේ ගිල්ව දෙපළක් එකතු වෙලා, ඒ වගේම ඔබ දෙපළ රංගදරයන් විදිහටත්. ඉතින් ඒ මතකය මතක් කරොත්
3: ඇත්තටම බොහොම ස්තුති ප්‍රශ්නෙට පව්. ඉතින් ඒකට ඒ තරම් ලොකුවට මට උත්තර දී ගන්න බෑ. ඒකට මේ සංවේදී කර්තව්‍යයක් මට උත්තර දී ගන්න කොහොමද කියනක ප්‍රශ්නයක් වෙනවා. මේ හිතවත්කමක් නෙමෙයි අපි දෙන්නගේ තිබ්බේ. ඇත්තටම මනුස්සකමකුත් තිබ්බේ නෑ අපි දෙන්නගේ. අපි දෙන්නගේ ඇත්තටම මිනිස්කමකුත් තිබ්බේ නෑ. මම හිතන්නේ මොකුත්ම නැති දෙන්නෙක් වගේ තමයි මට හිතෙන්නේ. හොඳ වෙලාවට මේ අපිට මක්කරි පීටලා තිබ්බා දෙන්න හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීමට වඩා හඳුනා ගැනීමක් ඇත්තටම මේ වෙලාවේ තමුන්නාන්සලා මගේ රසික රසිකාව වශයෙන්, ටෙනිසන් කුරේ සහෝදරයාගේ රසික රසිකාව වශයෙන් පුදුම වෙයි. ඒ ඔක්කොටම වඩා මමත් දැනගන්න ඉස්සෙල්ලා ටෙනී මාව දැනගන්නත් ඉස්සෙල්ලා ලොකුම උදව්ව කරේ තමුන්නාන්සලා. තමුන්නාන්සලා තමයි ටෙනී බන්දු කියන ක්‍රෙඩිට් එක දීලා ටෙනී බන්දු කියලා දෙන්නෙක් ඉන්නවා කියන එක ලෝකෙටම රෙජිස්ටර් වුණා. කරේ නෑ කවුරුත්. ඒක අධ්‍යක්ෂකවරයෙක්වත් නිෂ්පාදකවරයෙක්වත් කවුරුත්ම නෙවෙයි කරේ. මම නම් කියන්නේ රසික රුචිකත්වය. ඒ රුචිකත්වය තිබ්බේ තමුන්නාන්සලා ගාවේ. ඉඳ අද මේ වෙලාවේ අපි ඔක්කොම එකට ප්‍රාර්ථනා කරමු මගේ ටෙනි සහෝදරයා ඉන්න ආත්මයක් තියෙනවා නම් ඒ ආත්මේ ඉතාම වාසනාවන්ත වේවා, බැබලේවා, සිත සන්සුන් වේවා, උනා වගේ වෛද්‍ය කර්තව්‍යයකට ගොදුරු නොවී ලබන ආත්මයක අසනීප තත්ත්වයක් නැතුව නිර්මලව සදාකල් බැබලේවා කියලා ඉන්න ආත්මයක ප්‍රාර්ථනා කරනවා අපි ඔක්කොම. ඊට අමතරව ටෙනි නොම්මරිකයි මට හම්බ වෙනකොට මම චිත්‍රපටි 25කට කිට්ටු වෙන්න මම ඇඩ් කළා ඉවරයි. ටෙනි පළවෙනි චිත්‍රපටිය බොහෝ දුරට නොම්මරිකයි කියලා තමයි හිතෙන්නේ. ඊට ඉස්සෙල්ලා එකක්ද කොහෙද ඇඩ් කරලා තිබ්බ කොහේ හරි මූදක නාලා වැල්ලේ දුවලා මක් හරි එහෙම එකක් තමයි මට එයා කිව්වේ. එක එක්කෙන එක එක විදිහට කියනවා. නමුත් මේක තමයි ප්‍රධාන චරිතයකට ටෙන්සන් කුරේව ගත්තේ රාජ රණසිංහ කියන නිෂ්පාදකතුමා. එවකට මේ මාව මුණගැහෙන්න ටෙන්සන් කුරේ සහෝදරයයි දිනේෂ් ප්‍රීසාදුයි මම ඉන්න ස්ථානෙට ආවා කොළඹ කොළඹ පහේ හිටියේ මම. සමරසිංහ ෆිල්ම්ස් කොම්පැනි ඒ වෙලාවේ මම බලන් දෙනකොට ඉතින් එයාලගේ හිතේ ඇටියට මම ලොකු නළුවෙක් කියලා වගේලු. ඒකට හිතුවේ බලනකොට අඩි පහ යඟල් තුනක් වගේ තමයි උස. විලිලජ්ජාවක් වුණා කැනස් පඳුරේ හයිට් එකට ඒ වෙලේ කැනස් ගහක් තිබ්බා. අර මල් වැවිච්ච කැනස් ගහ ඇත්තටම මට වඩා උසයි. හැබැයි ටෙනි මම කැනස් ගහ තරම්වත් උස නැහැ. ටෙනිගේ විලිලජ්ජාව තමයි මම දන්නේ නැහැ නළුවෙක් කියලා නිකන් රවුල දාගෙන යම්කිසි නිකන් හිංගන චරිතයක් වගේ ඔය උක්කු බණ්ඩල සේතන් අප්පු ආමිලා වගේ නිකන් කවුද නිකන් කිසිම තේරුමක් නැති මිනිස්සෙක් දිනේෂ් ප්‍රසාද් ගාව හිටගෙන හිටියා. නිකන් ලොන්ත පොස් පොරක් වගේ තමයි දැක්කේ. බඩත් එක විදියක් මූණත්ම මන් දැන මේ නිකන් මේ කොහොමද මිනිස්සෙක් වගේ නම් මම දැක්කේ නෑ. එතකොට මේ මෙයාව රාජ රණසිංහ කියන නිෂ්පාදකතුමාට ගෙනිච්චට පස්සේ රාජ රණසිංහ කියන නිෂ්පාදකතුමා මගේ හිතවතේ මට ටංගාල කතා කළ ගම මන් දුහාම හම්බේ නද හැන්දෑවේ. චිත්‍රපටයක් කරන්න තියෙන හරිම කරදරයක් අර රවුලක් තියාගන්න කවුද මිනිස්සෙක් ආවා පිස්සෙක් වගේ මේ ඒ මිනිස්සයාව ප්‍රධාන චරිතයට දාලා බන්දුත් එක දාන්න ඕනේ කියලා මේ මිනිස්සු මැරෙන්න හදනවනේ. මේ දිනේෂ් ප්‍රේසාද් අධ්‍යක්ෂණය කරන්නේ මොකද බන්දු කරන්නේ මාර ලෙඩක් නේ මේ අරයා මේ බන්දුත් එක්ක ප්‍රධාන චරිතයකට එන්නේ පිස්සු කතා කරනවා අපි මේ විමල් කුමාරද කොස්තගම්මු මේ මොකෙද මේ කියලා මේ මිනිස්සයාව ඇත්තටම විලිලැජ්ජ විදියට කණ්ඩම් කරා මගේ ඉදිරියේ. ඊට පස්සේ මම කල්පනා කරා මං ගෝය රාජ් මහත්තයෝ දැන් මේ එයා දිනේෂ් ප්‍රසාද්ගේ කවුද ඉතාම හිතවතේ. ආ එතකොට ඔයා ඔයා ඉතින් මෙයා ගන්නෙ නැද්ද බන්දුයි මේ යකාට මිනිස්සු ඉනෑවද පිස්සු කතා ගුණ විමුණු මො කවුද මේ කොහෙද එයාගේ ජෝක් තියෙන්නේ. මං ඊට දැව නිකන් බඩේවත් නැද්ද නිකන් බඩගෙඩියවත් නිකන් පිළිවෙලකට නැති ගතියක් තියෙනවා මං දැක්කා. අර මේ සේනගේ ගෙදර ඔෆිස් එකට ආපු වෙලාවේ මං කැනස් පඳුර ගාව හිටියේ. මම නම් කැනස් පඳුර උස නැහැ. හැබැයි ටෙනි මම කැනස් පඳුර සයිස් එකට උස වෙන්න මම ට්‍රයි කරනවා. ටෙනියා කැනස් පඳුරේ යට අර කොලේක සයිස් එකට ඌ එච්චර කොටයි. එතකොට මට තේරෙනවා මේ කොටගමයි මේ මිනිහාගේ මේ නිකම් මේ හිඟන ගතියත් එක්ක මේ වැඩේ වැඩ කරන්නේ වා කියලා සැකක් ආවා නිකම් මට. ඊට පස්සේ මං කිව්වා මේම රාජ් අපි මේම කරු කොස්තර පින්තූරු තියෙනවනේ. කොස්තා ජනප්‍රියයි විමල් කුමාරද කොත්තා මිත්‍රයා පොඩ්ඩක් එමේ වෙලා මම වග කියන්නම්. ඔයා බා වෙන්න එපා. ඔයාන මුදල් වියදම් කරන්නේ ගන්න ගන්න පාවුනාරේ මේලා. ඇත්තටම ඕක තමයි මොන විද්වතෙක් කිව්වත් ටෙනීගේ සිනමාවේ ආරම්භ වීමේ ශක්තිය ඔය නොම්මරිකයි චිත්‍රපටියේ. ඒ දැන් අද මම ප්‍රකාශ කරනවා ඒ චරිතේ අහිමි වෙනකොට හිටපු ප්ලේස් එක. එතකොට හිතන්නකෝ එතන මම ගන්නකොට මම ඉස්සෙල්ල කිව්වා පුතුනේ ස්කූල් ගිහිල්ලා අපම මේ ස්කුට්ටම හොද ගන්න අම්මගේ තාත්තගෙන් පුතාලා ඉල්ලගන්න ඉල්ලගෙන ඔයාලා හොදන්න. එතකොට ඔයාලා ජරා ජරා කරන අඩු එක තමයි ශාස්ත්‍රයේ පුතේ. ඕක විභාගවල ඕ ලෙවල් වල ඩිග්‍රී වල ඔය තියෙන මොනවද මහා ඩිග්‍රී තියෙන ඉන්ටර්නැෂනල් වාර ඉන්ටර්නැෂනල් තමයි අපි දැන් මමත් මගේ ලංකාවට කියන්නේ ඉන්ටර්නැෂනල් වලින් ආව කියලා. මම දැන් මෙහෙනේ මං ආවේ වෙන රටක ඉඳන්. මොකද රට ශ්‍රී ලංකා. ඒ දැන් ඉතින් ඉන්ටර්නැෂනල් නෙවෙයි මං ඉන්ටර්නැෂනල් එකේ ඉඳන් මං ආවේ. නමුත් අර මම දැන් මොකක්ද ඉන්ටර්නැෂනල් කියන්නේ? ඉන්ටර්නැෂනල් නෑ තියෙන්නේ ඉස්කෝලේ. ඕක ඔන්නම් අර අපේ මයිසරයා හොන්ටින් පේස්ට්‍රෝන් තේරෙන්නේ වචන. ඉතින් තේරෙන්නේ වචන කතා කරපම ඉන්ටර්නැෂනල් ඉන්ටර්නැෂනල් වෙනකොට වඩා මමාරුයි මනුස්සයෙක් වෙන එක. මනුස්සයෙක් වෙන්න ඕන පුතේ. පුතාලා හොඳ පුතෙක් වෙන්න ටෙලිෆෝන් එක බදාගෙන ඉඳලා කොම්පැනි තර කරන්න යන්න එපා. කොම්පැනි වලට සතපා කොම්පැනියෙන් සතපාක්වත් පුතාලගේ ස්ටඩිස් වලට හම්බෙන්නේ නැහැ. ඔය ටෙලිෆෝන් එක තට්ටු කර කර ඉන්නකෝ. පිස්සුද? ඕකෙන් ගන්න බෑ. ඕකෙන් ගන්න බෑ. දැන් ඊට ආයෙදර සංගීතය කරන්නෙත් ඕකෙන්. ඊට පස්සේ සංගීත අධ්‍යක්ෂකවරුත් ඉවරයි. ඊට ගන්න බෑ. ඕකෙන් ගන්න බෑ. දැන් ඊට ආයෙදර සංගීතය කරන්නෙත් ඕකෙන්. ඊට පස්සේ සංගීත අධ්‍යක්ෂකවරුත් ඉවරයි. ඊට

0: පේනවා මොකද කාලතුවක් ඔය සයිස් එක ගෝල් පේස් එකේ ඉඳන් අපි දන්නවා නේද මාත්තු ගෝල් පේස් එකේ මම ඒකේ ඉඳන්ම දකින්නෝනේ කාලතුවක් වර තඩි කාලතුවක් ගැන මෙච්චර විතර කටා හරි අඩි තුනක්ද කොහෙ ලොකුයි කාට දැන් මිලූ දෙයක් පේන්නේ පුහ් ගාලා පුපුරනවා සද්දට බලනකොට නැව නැහැ අම්මරු අපේ බෑග් එක නැවෙන්නේ තිබ්බේ බෑග් එකද වාකේ අබුදු මොන බෑග් එකද අර පෙට්‍රල් ටික ඔක්කොම මූදට ගිහිල්ලා මූදේ ටික මාළුක මාළු මැරිලා මාළුන්ගේ යාළුවෝ ටික මැරිලා යාළුවොත් නැහැ මාළුත් නැහැ මොකුත් නැහැ මූදේ යට ගලුත් පුපුරනවා මේ ඒ බෝම්බෙට දැන් එකක් දාපුවම සතියක් තිස්සේ පුපුරනවා යට පොත්ති ලව්වේ මූදේ මැදත් හිල් හැරිලා ඊට පස්සේ ඔන්න එනවා මොකක්ද අර ඒත් කුයික් මොකන්ද කුයික් එක මොකක් තියෙනවනේ එක
1: සුනාමි එහෙම
0: නේද සුනා අන්න එන්නේ අර ඒ වගේ හිල් වලින් ආපහු එකක් මතු වෙලා එතකොට මම මේ කියන්නේ ඔය නිසා අපි මතක තියාගත යුතුයි අග මුල මැද මේ තුන එක තමයි ටෙනි සෙන් කුරේ සහෝදරයා ආවේ ආන්ත්‍රා වුණ කනගාටුව අදටත් මට මම දවස් 12ක් යනකම් ටෙනි සෙන් කුරේ නැති වෙලා දවස් 12ක් යනකම්වත් මට කෑම කන්න බෑ හිතන්න බෑ මට වෙන චිත්‍රපටයක රඟපාන්න ශක්තියක් නැහැ දින 12ක් යනකම් පස්සේ ආපහු මම කනත්තට ගිහිල්ලා ටෙනීගේ ඒ ස්ථානෙට ගිහිල්ලා යම් දෙයක් මට වුණා ඊට පස්සේ තමයි මම රඟපාන්න ආපහු ගත්තේ එච්චර බලසම්පන්න රසික රුසිකච්චයක් තිබ්බ දෙපලක් බවට අපි දෙන්නාව පත් කරපු රසික රසිකාවියන්ට ස්තුති.
1: ඔව්. ඉතින් බන්දු මාත මේ වෙලාවේ පොඩි සංවේදීභාවයකුත් ඇවිත්ලා තියෙන වෙලාවේ මේ බන්දු ලයිව් ඉන් කොන්සර්ට් ඉතින් ඔබේ පුත්‍රයා තමයි සියලු සංවිධාන කටයුතු කරන්නේ. ඉතින් ඔහුවත් මතක් කරන ගමන් අපි ඔහුගේ ගීතයකට මද වෙලාවකට සමන් දීලා
0: කාංචන සමරසිංහ
1: කාංචන සමරසිංහගේ ගීතයකට තමයි අපි යොමු වෙන්නේ සූදානම් වෙන්නේ. මේ ගීතයට සමන් දීලා අපි නැවතත් මේ සුන්දර කතාබහත් එක්ක එකතු වෙමු.

0: ඔහු මංහිතන්නේ මේක සංගීත නිර්මාණය කරලා තියෙන්නේ.
1: ඔව් නෑ, ඔබ පළවෙනිම මංහිතන්නේ යාළුවෙක් එක්ක කරේ, යාම තමයි කරේ.
0: ඔව්.
1: ඉතින් නිර්මාණය කළ මට අහන්න දුන්නා, මම දන්නේ නෑ මේක රෙකෝඩින් කරලා තියෙනවද. ලස්සනකමක් දැන්න තිබ්බා. මොකද පුතේ ඉතින් ලංකාවේ රසික රුචිකත්වය ලබා ගන්න අමාරුයි. සින්දුවක් කිව්ව පලියෙන් අනුමත කරන්න නැති රටක්, හැම දෙයක්ම අනුමත කරන්න නැති රටක්, අහම්බෙන් නිකම් මොක් කරි වෙලා නිකන් ඉස්සුනාම උස්සලාම දානවා. එහෙම නැත්නම් කෙලින්ම වලටම දානවා. මන් දන්න තරමේ නිකන් ඉස්සුනොත් නිකන් ඔව් ඒක තමයි වුනේ, ඒක තමයි හොඳයි නෝ, ඕ ඒක තමයි හොඳයි, ඕ මචං, ඕ මචං, අරයනේ
0: කියලා උඩට
1: වැන්න බලා ඉස්සරහින් දෙන්න මල්ලේ දෙන්න අරේ කියලා මම එච්චර සයිස් එකට යනවා. ගිහිල්ලා ඉත්තකම එන ගැව්වා වගේ කෙලින්ම පොල්ලලි වල ගන්න පොල්ලලි පොල්ලතු මේ දිරන වගේ. ඉතින් ඒ හින්දා පුතේ යන්න දීන් පුතේ, දැන් රසිකයෝ උතාට ආදරේ නම් ආදරේ කරන්න ඉඩ දෙන්න, පුතාගේ දක්ෂකම් එළිනවනන්න කියලා මම ඉතින් උපදෙස් දීලා තියෙනවා පුතාට.
0: ඒ ඉඳලා
1: වෙනමකට යනවා ඉතින්.
0: ඒක මොනවට පේනවා ඔහු මේ බන්දු ලයිවින් කන්සර්ට් ඕගනයිස් කරන එකේ. හැබැයි මම අහන්නේ දු ප්‍රශ්නයක්,
1: මොකක්ද
0: දැන් ඔස්ට්‍රේලියාවේ එන්න දැන් සූදානම් වුණා, ඔක්කොම කරා, දැන් ඔස්ට්‍රේලියාවේ යන්න තියෙනවා, සංචාරය කරන්න තියෙනවා. අර කැනඩාවේ එම්බසි දුනා වගේ මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ නේ ඔස්ට්‍රේලියන්
1: එම්බසි. මේ ડોකියුමන්ට් ටික ඉදිරිපත් වෙලා තිබ්බා. ඉතින් මම ගැන ඉදිරිපත් කළා තිබ්බා, බන්දු ලයිව් මීට ඉස්සෙල්ලත් ඇවිල්ලා තිබ්බා ඔස්ට්‍රේලියාවේ. ඒ හින්දා ගැටළු මොකුත් විශේෂයෙන් විමර්ශනය කරන්න, ඒතොර කැනඩා එම්බසි එකේ වගේ අර මගේ මූණ ආපහු ෆොටෝ ගන්න, එහෙම නැත්නම් මගේ තාත්තායි අම්මයි, අම්මගේ තාත්තා, අම්මගේ අම්මා, තාත්තගේ තාත්තා, ආච්චි, මුත්තලා හොයන්න, එහෙම අප්සෙට් එකක් තිබෙන්නේ නැහැ. මෙතන කෙලින්ම නිකන් මේ මට එහෙම එන්න කිව්වා. ඉතින් ඉංග්‍රීසි වල වැඩි ප්‍රශ්නකුත් තිබෙන්නේ නැහැ. මේ එම්බසිස් වලට ආරාධනා කළා තිබෙන්නේ
0: නැහැ.
1: ડોකියුමන්ට් අත්සන් කරන්න තමයි ඇවිල්ලා. ඔය ඇඟිලි සලකුණු වගේක් ගත්තා. ඊට අමතර මූණ තියන්න කිව්වා. මොකද්ද එකකට තියලා ඇද්දක බලන්න ඕනේ කිව්වා. මොකක් ඇද්දක මගේ පේනවා කියලා. නෑ නෑ, ඔබතුමාගේ ඇස් දෙක
2: මේ මිස්ටර් බන්දුගේ ඇස් දෙක පේන්න පුළුවන්. අපි මේ මෙතන ගන්නවා රෙජිස්ටර් එකට ඇස් දෙක.
1: ඒතර අස්සන නෑ, අස්සන නෙවෙයිද ගහන්නේ?
2: අස්සන ගහන්න වෙනම මේ ඇස් දෙක තියන්නකො.
1: ඉතින් ඇස් දෙක තිබ්බ මං මොකද කරන්නේ? නෑ නෑ, ඔයා ගාව ඇස් දෙක තියාගෙන ඇස් දෙක එතනදී පස්සේ ඇස් දෙක තිබ්බ ඇඟිලි හතරක්ද කොයිද මොකද්ද ඒකට තියලා මගේ මේ මොනවද වෛරම් වගේක් ගත්තා. අර බලු පැටවුන්ගේ මේ නියපොතු බලනවා කියන ඒක තියන්නකෝ. එක එක කාලවලට මේ තාක්ෂණෙත් එක්ක ඔය සුදු මාතුරු එක එක ඔය තාක්ෂණ ලොකු දියුණුවනේ. දැන් දැන් ඉස්සර වගේ දැන් උදල්ලක් දකින්නත් නෑ. දැන් මං අර ඉස්සර උදළු මන්නම් උදළු ගන්න මගේ අපේ ගෙදර උදල්ලක් තියෙනවා, මලකටත් කාලා ඒක තෙල් ගාලා උදැල්ලම තියාගෙන කොටනවා වලවල් මේකපන්න. හේතුව හරි ගොන් වැඩ කරන අලවංගුවක් තියෙන. දැන් මම එනකොටත්
2: අලවංගුවෙන් අර මේ මල් ගහක් තියෙනවා, මේ මේ මේ
1: පිච්ච මල් මොනවද මේ ඩේලිය මල්. ඒක පොඩ්ඩක් මර වැස්සට නිකන් පණ නැතුව වගේ වෙලා මාද ගැව්වා. කෙලින් කරලා පොඩි බටයක් ගාලා මේ එන්න පැය භාගයකට කලින් අලවංගුවෙන් බලක් කරලා ඒකට කූරක් ගහලා තමයි. මොකද ඔස්ට්‍රේලියාවේ කොච්චර සෝ කරන් ආපහු යනකොට මල් ගහ වැටලා තිබ්බොත්.
0: ඔව් ප්‍රශ්නේ
1: ඒ වගේ තියෙනවා. මගේ තියෙනවා දැන් ප්‍රශ්න. ඒ හින්දා මට ඒ වගේ ප්‍රශ්න මේ පාර මුකුත් බලපෑවේ නැහැ කියන එක තමයි සතුටින් කියන්නේ.
0: ඔව් ඉතින් මං හිතන්නේ මොකද දැන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා නගර හතරක විතර මං හිතන්නේ සංචාරය කරන්න තියෙනවා. දැන් කැපැසිටි එක කොහොමද බන්දු මහත්මයා? ඉස්සර අර විනාඩි ගාන වැඩි කරගෙන තියෙනවද ඔබතුමා ඉංග්‍රීසි කැපැසිටි එක? එහෙම නැත්නම් තාමත් ඒ ලෙවල් එකින්මද?
1: නෑ, ඉංග්‍රීසි කැපැසිටි එක ඇත්තටම ඔබතුමා තරහ වෙන්න බෑ, වැඩි කරන්න බෑ. ඒ 2 මිනිට්ස් තමයි. මොකද මිනිත්තු දෙක පැන්න ගමන් ඇත්තටම ෂෝට් ටයිම් මෙමරි ලොස්. ඒ කියන්නේ එතනම හිටින ගතියක් තියෙනවා. ඒක ඉතින් ඕවම මිනිසුන්ට එහෙම කරදර වෙනවා අප්පා. මිනිස්සු එක එක පීටීම් ලක්ෂණ, ඒ කියන්නේ භාෂාව වටිනවා. මට බෑ කියලා මට අගෞරව වෙනවා නම් වෙච්ච දෙන්න. බැරි දෙයකට අගෞරවයි කියලා පුරුදු වෙන්න කියලා තියෙන එකත් බැරි වුණොත් එමේ ඔය මිනිත්තු දෙකක් නැති වුණොත් චිකි මොනවද මප්පා? ගුවන් විදුලියකින් ඇහුවට කමන්නේ ඕ වගේ ඕව හරි එන ඕවා. ඊට පස්සේ කෝලම් වෙනවා. ඊට පස්සේ එක එක ටියුබ් වලට නාලිකාවලට ගිහිලා කට්ටිය ෂෝට් ටයිම් මෙමරි ලොස් හොයන්න ගන්නවා. 2 මිනිට්ස් ඉංග්‍රීසි මිස් සුනිත් මිස්ටර් බන්දුට ෂෝට් ටයිම් මෙමරි ලොස් දන්නේ නැහැ. මගේ නම් ඇත්තට මෙමරි ලොස් ගොඩක් කල්ලි නම්. ඒ කියන්නේ ෂෝට් නෙමෙයි, ඒවා ඔක්කොම ඩිස්ට්‍රෝඩ් වෙලා තියෙන්නේ. ඒ වුණාට මම ඉන්නවනේ කෙලින්. ඒක ලොකු දෙයක් නේ.

0: දැන් සමහර කට්ටියට කෙලින්වත් ඉන්න බෑනේ. හැන්දෑව පහෙන් පස්සේ. හතර දිනක් විතර මේසයක් ගාවට ආවම රුහිතට යන්නේ ඔක්කොම. ඒ කට්ටි වැරද්දක් කරලා නෙමෙයි. නෑ හරි. නොමයිසම්. නද කියන එච්චර. හැබැයි අද යන්නේ. අයියෝ අදන්නේ. එන ඇති නේද හිටියා?
1: ඔව් අපි හරි අමාරුවෙන් ඉන්නේ. ඉතින් අපි මතක් කරගෙන යමු අගෝස්තු 5 වෙනිදා ගෝල් පොස්ට්.
0: ඇත්තටම බ්‍රිස්බන් මම කීපතා කියන්නේ මගේ කොන්සර්ට් එක දැනට අවුරුදු 9කට කලින් බන්දු ලයිව් ඔන් ස්ටේජ් පෙන්නලා තියෙනවා බ්‍රිස්බන්. කැන්බරා පෙන්නලා තියෙනවා අවුරුදු 9කට කලින්. මෙල්බන් පෙන්නලා තියෙනවා අවුරුදු 9කට කලින්. මං 2006 තමයි මොනාෂ් යුනිවර්සිටි එකට පෙන්නේ 2006 බන්දු ලයිව්. ඒ වගේ සම්බන්ධ වුණාට නමුත් මෙදා මේ පෙන්නන බන්දු ලයිව් එකේ කන්සෙප්ට් එක ඇතුලේ වෙනස්. ඒ කියන්නේ ඇලපත හරහා ඉලකටු ගාවට ඇවිල්ලා හිනාව පුපුරලා බඩවැල බුරුල් බඩවැලේ තියෙන අම්ල ගතිය බුරුල් කරනවා. එතකොට ඉක්මනටම නිකන් නිදාසේ උදේින්ම ඉඳ ගන්න පුළුවන්. ඒ ඉඳ ගන්න තැන් වල පොඩි පොඩි කාමරවල රොබෝස් ගාලේ යන්න ඉඩ දෙනවා. මොකද අම්ල ගතිය ගොඩාක් නම් එබ්ලොන්ස් වෙනවා හිනාවෙන්. හූකියක හිනාවෙන්නත් පුළුවන්. මට කරදර කරයක් නැතුව ඇත්තටම ගෝල් පොස්ට් මේ තියටර් එක බොහොම ළඟ ඉන්නේ. ඒ ස්ටේජ් ඇත් එක ඇවිදලා මේ මත්තින් අල්ලන්න පුළුවන් ලෙවල් එකට මට වැඩේ කරන්න ඉඩ දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බ්‍රිස්බන් වලට. ඇත්තටම 8 වෙනිදා මම එනවා. මගේ රසික රසිකාවිය ගොඩක් ඉන්නවා. යාළුවොත් මිත්‍රයොත් ඉන්නවා. මේ කන්සෙප්ට් එක මේ දැන් මේ අවුරුදු 9කට පස්සේ ආපු කන්සෙප්ට් එක බලන්න මිස් වුණොත් ඇත්තටම මට ප්‍රශ්නයක් නෙවෙයි. පව් ඒක හරි හිතට දුකක් වෙයි. එහෙම හිතන්න එපා. මොකොත් ඉන්ද කියනම නෙවෙයි. මම හැම අවුරුද්දෙම එන්නේ නැහැ. හැම මාස 6න් 6ටම ලොතරැයියක් අදිනවා වගේ එකක් නෙවෙයි මේක. මේ හැම සුමානෙම ලොතරැයි අදිනවා ලංකාවේ. දැන් මට දන්නවා ඇත්තටම ඔස්ට්‍රේලියාවට අපේ කලාකරුවන් බොහෝ ප්‍රමාණයක් එනවා. ඉතින් මට එක්කෙනෙක් කිව්වා බන්දෝයි අපි දැන් මේ යන්නේ 24 වෙනි වතාවට මේ අවුරුද්දේ. කොහෙද? මෙල්බන්. ඒ කියන්නේ 24 ගමනක් ඔයා මෙල්බන් වලට ගියාද? ඉතින් එන්න කිව්වද ඔයාට? එන්න කිව්වනේ. ආයෙත් නෑ යන්නේ. දැන් හොයා ගන්නත් නෑ යා. මං දැන් එයා හෙව්වා. ආපු එක්කෙනා. නවස් විතරක් 24ක්වත් එයාගේ ගෙදර නෑ. එහෙම හොඳ නෑ. ඒකේ තියෙනවා මොකද්ද එකක් මේ එනිලුපකයා බග වෙනවා. ඒ මේ විලෑනෝ දිගටම එකම දේ කරොත්. එන්නේ නැහැ වචන ඉන්නේ නැහැ වැඩ හොඳ වෙලාවට. ඔන්න ඕකයි தත්තේ.
1: ඔව් ඉතින් මේ අපි කතා බහ කරා වගේ අගෝස්තු 5 වෙනිදා ගෝල් කෝස්ටි හෙලන්ස්වෙල් ලයිබ්‍රරි ඔඩිටෝරියම්. අගෝස්තු 8 වෙනිදා බ්‍රිස්බේන් යකේෂියා රිජ් ස්ටේට් ස්කූල් ඔඩිටෝරියම් එකේ.
0: මම හිතන මම ප්‍රථම වතාවට තමයි මේ ඔබතුමාට කියන්න ආසයි මේ සිඩ්නි වලට යන්නේ.
1: සිඩ්නි වලට
0: අගෝස්තු 5 වෙනිදා. ඔව් ඒ සිඩ්නි ප්‍රථම අවස්ථාවට තමයි මේ ඇත්තටම බන්දුලයි මම 2006 ආපු වෙලාවත් එහෙයන් හම්බුන්නේ. මම ටිකක්ම ඈත නිසා ඉන්න මේ ප්‍රදේශවලින් වෙන්න ඇති. මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙන මේ ට්‍රිප් එකේදී ඇත්තටම සිඩ්නි වල ඉතාම වටිනා ජනතාවක් ඉන්නවා. මේ වගේම ඒ මිත්‍රයන්ටත් ඒ සතුට ලබා දෙන්න බලාපොරොත්තු ඉන්නේ. එදාට 15 වෙනිදා
1: අගෝස්තු 15 වෙනිදා
0: මොකද හෝල් එක
1: ග්‍රේට වෙස්ටර්න් සිඩ්නි පර්ෆෝමන්ස් ආර්ට් සෙන්ටර්. ඒ වගේම තමයි මම හිතන්නේ අගෝස්තු 22 වෙනිදා මෙල්බර්න් හි කීස්ප්‍රෝ සෙකන්ඩරි කොලේජ් බන්ෂියා කැම්පස් හිදි. ඉතින් මේ විදිහට බන්දු ලයිවින් කොන්සර්ට් යනවා ඔස්ට්‍රේලියාව පුරා. මම හිතන අපේ සමන් මහතා ඔබ සැදී පැහැදී ඉන්න ප්‍රශ්නයක් අහන්න.
2: මම හිතුවා මතක් කරන්න අපේ රසිකයන්ට මේ බන්දු සමරසිංහ කියන්නේ රංගන ශිල්පියෙක්ම පමණක් නෙමෙයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට මචන් 90 දශකයේ අගභාගයේ වගේ බන්දු සමරසිංහ අධ්‍යක්ෂණ චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියා. ඒත් එක්කම මම මතක් කරන්න ඕන බන්දු අයියා ඩබල් ඇක්ටිං කරලා දෙනවා ෆිල්ම් වල. අපි දැකලා තියෙනවා හින්දි ෆිල්ම් වල ඩබල් ඇක්ටිං, රාජේෂ් කන්න ඩබල් ඇක්ටිං කළා ආරාධනායකේ. ඒ වගේම ඩබල් ඇක්ටිං කරා ඊට අමතරව විශ්වාස කරනවද එක ෆිල්ම් එකක් කරා ට්‍රිපල් ඇක්ටිං. බන්දු සමරසිංහ චරිත තුනක් නිරූපණය කරා.
0: My name is Bandu. කියන්න බන්දු අයියේ ගැන. My name is Bandu.
2: හරියට හරි. පොඩ්ඩක් ඒ ගැන අපිට විස්තරයක් කියන්න.
0: ඔය ඉතින් ට්‍රිපල් වෙන්නේ ඩබල්ම තමයි. ඩබල් වෙන්නේ ට්‍රිපල්ම තමයි. හැබැයි ඉතින් සිංගල් ඉඩියත් ට්‍රිපල් වුණත් කවුරුණත් චමන්ගේ රමන්ට ලැබෙන චරිතේ. දැන් විවාහ වුණාමත් හම්බ වෙනවන චරිතයක්. දැන් විවාහ වුණාට පස්සේ අස්සම් කරන දවසේම හම්බ වෙනවා චරිතයක්. ඒ චරිතය හරියට ස්වාමි පුරුෂයා ගතකොරොත්, භාර්යාව ගතකොරොත් මල්පැල ගන්න වෙනවා. මුළු ලෝකෙම ඒ දෙන්නා ගාවට එනවා.
2: ඔබන්ද ඒ වුණාට චරිත තුනක් නිරූපණය කරනකොට අපිට අඳුරගන්න බැරි වෙන්න ඕනේ එකිනෙකට වෙනස් විදිහට නිරූපණය
0: වෙන්න ඕනේ. තමන්ගේ සාධ කුසලතාවයෙන්. ඒ සාධ කුසලතාවයයි දැන් බලන්න මේ බන්දු ලයිව් එක වෙන්නේ චිත්‍රපටි 92ම කරා. ඒ 92 තිබ්බ කිසිම හඬ කිසිම චරිතයක් චිත්‍රපටි 92ම තියෙන දෙයක් මේ බ්‍රිස්බන්, මේ ගෝල් පෝස්ට්, මේ සිඩ්නි, මේ මෙල්බර්න් වල දකින්න හම්බෙන්නේ නැහැ මේ පාර. මම අද ඉන්න එක්කන නෙවෙයි, හෙට ඉන්න එක්කන නෙවෙයි, අනිද්දා මගේ පොඩි සාජ මේකක් තියෙනවා චූටි කාලේ ඉඳන්ම. එකම දවසේ ෆුට්බෝල් මැච් දෙකක් ගැවුවොත් ඒ ෆුට්බෝල් මැච් දෙකේ මම ප්ලේ කරන විදියට කෑගල්ලේ ඒ දවස් දෙකටම සෙනගෙනවා බලන්න. අද බෝලෙට ඩොච් කරන එක, අද බෝලෙට ගහන ඉන්ස්ටෙප් පාර නෙවෙයි හෙට ගහන්න. එතෙන්දි ඒ තමයි සහජ කුසලතා පින. ඒක පන්තිය වලින් ගන්න බෑ. දරුවන්ට ආදරයක් ඇති වෙලා දරුවන්ට රංගනයට දායකත්වයක් වෙනවා නම් අනේ දෙමව්පියනි, දරුවා ආදරේ නම් ක්‍රිකට්රෝට විතරක් බෝලේ අල්ලන්න දෙන්න. දරුවා ආදරේ නැතුව අම්මා තාත්තා විතරක් ක්‍රිකට්රෝට හරි ෆුට්බෝල් වලට හරි මොනවට හරි ආදරේ නම් කලාවට, අම්මා තාත්තල විතරක් ආදරේ නම් එහෙම හරින්න එපා. දරුවත් වහල වෙනවා. දරුවාගේ ආදරේ තියෙනව නම් විතරක් ඒ ආදරේට දරුවෝ අරන් යන්න. මම ආසයි අහවලා වෙන්න, මම ආසයි මුලිදරන් වගේ බෝල් කරන්න මගේ පුතා කියලා. බෝලේ අරගෙන පුතාට දුන්නම් පස්සේ පුතා අහනවා ඇයි බෝලේ දුන්නේ කියලා. අම්මගෙන මුලිදරන් වෙන්න පුතේ, කවුද ඒ පුතා දන්නේ නැහැ එයා කවුද කියලා. එහෙම නැත්නම් ජයසූරිය. ජයසූරිය කරන්නේ ඒ වෙලාවේ හය පාරවල් ටික ජයසූරිය තුමා ගහනකොට, ජයසූරිය තුමාගේ ගහන පාරවල් වලට පුහුණු කරන්න පුහුණු කිරීමේ කඳවුරු වලට දානවා එක එක ප්‍රදේශවල බබාලා අම්මලා බලෙන් ගිහලා අර ප්ලාස්ටික් බැට් එක අරන් බෝලේ දෙනවා. ඉතින් එහෙම කරන්න එපා. දරුවගේ ආදරේ සෙනෙහස දැනගෙන උදව් කරන් දරුවර නැත්තම් අපරාධයක්. එහෙමනම් බුදුසරණයි නාලිකාවට, මේ ගුවන්විදුලි නාලිකාවට ස්තුති මාට ආරාධනා කළා. මේ මොහොතේ තමුන්නාසල ඔක්කොම මේ බන්දු ලයිව් ඔස්ට්‍රේලියාවේ මේ ප්‍රාන්ත කීපයේ දිරිගැන්වීමට ඔබතුමාලගේ වැඩසටහන හරහා මගේ තොරතුරු ගොඩක් මම කිව්වා පුළුවන් විදියට. අද මට ගෞරවයක් දුන්නා මේ ගුවන්විදුලි නාලිකාවෙන්. ඔබ සමට ස්තුති. මේ නාලිකාව ඉදිරියට මෙතෙක් ආපු ගමන වගේ මට ආරංචි අවුරුදු 40 ගානකට වඩා වැඩි බීම් එකක්. හරි උතුම්. ඉතින් මේවයි වැඩ කරන සියලුම ඔබතුමාලට නිරෝගී සම්පත්තිය ලැබේවා, වාසනාව ලැබේවා. කේලම් අහන්න නැතුව, ඕපදූප අහන්න නැතුව ජනෙල් එක ආරක්ෂා කරගෙන හිත හදාගෙන හොඳට කරගෙන යන්න. බුදු සරණයි, දෙවි පීඨයි.
1: ඉතින් දෙවෙන්ම ස්තුති කියලා කියන ඔබතුමන්ටත්, ඒ වගේම තමයි බන්දු ලයිව් අතිශයින්ම සාර්ථක වෙන්න ඔස්ට්‍රේලියාවේ වගේම ලංකාවෙත්, ඒ වගේම ලෝකෙ වටේම බන්දු ලයිව් අරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. 92 නවතින්නේ නැතුව ශතකේ පහු කරන්න, ලංකාවේ සිනමාවට තවත් දායක වෙන්න ඔබට හැකියාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔබතුමන්ගේම ගීතයකින් අපේ වැඩසටහන අවසන් කරමු. ඉතින් බන්දු ඔස්ට්‍රේලියාව ඇවිල්ලා ඉන්නේ, එන්න ඔව බලන්න, ඔහුව කතා කරන්න, මේ නිහතමානී පුද්ගලයාව දැක ගන්න.